අයිබුවන් සුබ සන්ධ්‍යාවක් දෑ ප්‍රවරසන. ඉතින් අපි අදත් සූදානම් වෙනවා ඔබ සමග රාත්‍රී 10:30 දක්වා විවර වැඩසටහනයි රැඳී සිටින්න. ඉතින් ඔබ සියලු දෙනාට අපි ආරාධනා කරනවා ගෙවුණු සතිය පිළිබඳව සහ වර්තමාන දේශපාලනය ලෝකයේ සිද්ධ වෙන දේවල් අපි ජීවත් වෙන ඉතාලියේ සිදුවන සිදුවීම් පිළිබඳව සාකච්ඡා කරගන්නට රැඳී සිටින්න කියලා අපි සමග. ඉතින් ජූලි මාසේ 4 වෙනිදා සෙනසුරාදා තවදුරටත් අපි හැමෝටම මේ යුරෝපේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ඉස්මතු වෙමින් පවතිනවා. ඉතින් ඒකට හේතුව තමයි යුරෝපීය සංක්‍රමණිකයන්ට එරෙහි නීති රීති ගණනාවක්ම මේ වන විට සම්පාදනය කරගෙන අවසానයි. ඒකේ ඉතාලියේ තත්වය ගත්තාම ජාතිවාදය උත්සන්න කරමින් දේශපාලන මැදිහත් වීම මතද ජාතිවාදය උත්සන්න කරමින් විදේශිකයව දෙවන පුරවැසියා බවට පත් කරන්නට අවශ්‍ය කරන පෙරමුණ මතවාදීමේ පෙරමුණ නිර්මාණය කරමින් ඉන්නවා. ඉතින් මෙන්න මේ අත්‍යවශ්‍ය බරපතල කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරන වැඩසටහන තුළ ඒ වගේම ලංකාවේ දේශපාලනය පිළිබඳව අපි තිබු විශ්වාසයන් බිඳ වැටෙමින් පවතින අතර තවදුරටත් පැරණි ගමන් මාර්ගයේ මාලිමා ආණ්ඩුව ගමන් කරමින් අනුරකුමාර දිසානායක තමන් ජනතාවට ලබා දුන්නු බලාපොරොත්තු විශ්වාසය කඩ කරමින් ධනවාදී පැවැත්ම වෙනුවෙන් ඔහු වැඩ කරමින් ඉන්න බව පේන්න තියෙනවා. ඉතින් මෙන්න මේ පරස්පරතා විරෝධයන් දේශපාලනය පිළිබඳවත් අද අපි සාකච්ඡා කරනවා. ඔබට මේ සියල්ල දැන ගැනීම සඳහා අපි ආරාධනා කරනවා රැඳී සිටින්න කියලා. එහෙමනම් මේ මෙවුරු ගීතයට අපි සවන් දෙමු. ඉන් අනතුරුව බලමු අද වැඩසටහනේ ඉදිරි පෙළගැස්ම කොහොමද කියලා.

හොඳයි, ඉතාලිය මොනාද සිද්ධ වෙන්නේ? ඉතාලිය මේ වෙනකොට අපි පොදුවේ තේරුම් ගන්නවා නම් ඉතාලිය තුල මේ වෙනකොට තිබෙන දේශපාලන වටපිටාව ඇතුලේ ඒ අය නැවත මැතිවරණයට සූදානම් වීම සඳහා තමන්ගේ භූමිය සකස් කරගනිමින් ඉන්නවා. එතකොට දැන් බලයේ ඉන්නේ මෙලෝනි දක්ෂිණාංශික හවුල. එතකොට ඒ දක්ෂිණාංශික හවුලේ ඉන්නේ මෙලෝනි ෆ්‍රතෙල්ලි ඉතාලියා, ඒක ඇවිල්ලා මුසලෝනිගේ පක්ෂයෙන් කැඩිලා බිඳිලා එන ප්‍රවණතාවයක්. ඊළඟට ලේග ලොම්බාර්ද, ඒකත් ජාතිකවාදී පක්ෂයක්, සංක්‍රමණික විරෝධී පක්ෂයක්. ඊළඟට බෙර්ලුස්කෝනිගේ ෆෝර්ස ඉතාලියා සහ තවකුඩා පක්ෂයක් තමයි ආණ්ඩුව ඇතුළේ ඉන්නේ. එතකොට මේකොල්ලෝ හැමතිස්සේම මේ සංක්‍රමණක විරෝධය, ජාතිවාදය නේද, ෆැසිස්වාදය වගේ දේවල් පාවිච්චි කරලා තමයි මේ තමන්ගේ ඡන්ද වැඩි කරගත්තේ. අනික් කාරණේ ආර්ථික බිඳවැටීම්, ආර්ථික කඩාවැටීම්, ඒවට උත්තර හොයාගන්න බැරි වෙනකොට හැමතැනම වගේම පාවිච්චි කරන මෙවලම තමයි මේ ජාතිවාදය, ආගම්වාදය, විශේෂයෙන්ම සංක්‍රමණික විරෝධය. ඒ නිසා මේ වෙනකොට ඒ ප්‍රවණතාවයන් පැරණි ෆෝර්ස නෝ වගේ පැසිස්වාදී ප්‍රවණතාවයන් දැන් හිසෝසුමින් එනවා. ඒවට අවශ්‍ය කරන භූමිය, පරිසරය සකස් වෙමින් තියෙනවා. ඒ නිසාම මේ වෙනකොට ඔබ දන්නවා මෑත කාලීනව විදේශිකයින් ඉලක්ක කරගත්ත ප්‍රහාරයන් දියත් වෙලා තියෙනවා. ඒකට ඒකෙදි යම් වරදක් කරලා ඒ වරදත් එක්ක සම්බන්ධ වෙන කරලා ඒක හරහා විදේශිකයින් අඩන්තේටම් කරන එක නීතිය හෝ ඒ මාර්ගයෙන් ක්‍රියා කරන එක ගැන නෙවෙයි මේ අපේ අවධානය යොමු වෙන්නේ. එයින් බාහිරව කිසිදු වෙනි ආකාරයේ චෝදනාවක් නැති කිසිදු ආකාරයේ මාකාරයේ වගේ අවධානම් සාගත ක්‍රියාවකට සම්බන්ධ නැති සාමාන්‍ය අය පවා ප්‍රහාරයට ලක් වෙලා මරණයට පත් වෙනවා. දැන් මේ වෙනකොට 3-4 දෙනෙක්ම ඒ විදිහට දමනතකදීම වෙනිස් මේස අතර මර්ගේරාවලදී රෙස්ටෝරන්ට් එක වැඩ කරලා එනකොට කල්ලියකට අහු වෙලා බංගලාදේශ එක්කනේ ගහලා ඊට පස්සේ දවස් තුනකට පස්සේ මැරෙනවා. ඒතකොට මේ විදිහට ගත්තහම මේ ආකාරයට මේ සංක්‍රමණය විරෝධය විගාමික කම්කරුවන්ට එරෙහිව විරෝධය මේ විදිහට උත්සන්න වෙන්න බලපාන ප්‍රධාන කාරණය තමයි මේ ආණ්ඩුව පැත්තෙන්ම, පාලනය පැත්තෙන්ම ඒකට අවශ්‍ය කරන වටපිටාව සකස් කරලා දෙන එක. ඒකේ තවත් එක කාරණයක් තමයි මේ වෙනකොට ඔබ දන්නවා රේ ඉමිග්‍රේෂන් කියලා, කියන්නේ නැවත මේ විදේශිකයින් පිටුහා කළ යුතුයි කියන මේ සටන් පාඨයේ මුල් කරගත්ත සංවිධාන ගණනාවක් දැන් රටේ ඉතාලියේ නගර ගණනාවකම උද්ඝෝෂණ පවත්වමින් ඉන්නවා. සහ ඔවුන් මේ පනතක් සම්මත කරන්න උත්සාහය දරනවා. ඒ පනත දැන් කෙටුම්පත් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඔවුන් සූදානම් වෙමින් ඉන්නවා. එතකොට ඊට එරෙහිව අත්සම් ව්‍යාපාරයක් යනවා. ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්න ඉඩ නොදිය යුතුයි කියන ඉල්ලීම කරන්න. එතකොට පනතක් බාහිරින් එන පනතක්, කියන්නේ ජනතාවගේ පැත්තෙන් එන පනතක් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රය ඇතුළු කරන්න නම් ඒකට අදාළ ඒ අවමාසම් ප්‍රමාණයක් තිබිය යුතුයි. ඒ වගේම ජනමත විචාරණයක් හෝ මාක් හරි ඉල්ලන්න ඒ වගේ අවමාත්සන් ප්‍රමාණයක් තිබිය යුතුයි. සහ එක වලක්ව ගන්නත් ඊට එරෙහිව ඒ අත්සන් ප්‍රමාණය වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා
මේ දිනවල ඔන්න ඔය කතාව යනවා. ඉතින් ඒකෙදි විශේෂම කාරණේ තමයි ලාංකීය ප්‍රජාව ගැන අපි කතා කරද්දී ලාංකීය ප්‍රජාවට මේකේ මේ අවබෝධයක් තියෙනවද, මේ ගැන ඒකොල්ලෝ කල්පනා කරන්නේ කොහොමද, අපිට පොදුවේ විගාමිකීන් විදියට අපිට මේ එන අනතුර අපි වළක්වා ගත යුතුයි නේද, ඒ සඳහා අපි අපේ පැත්තෙන් අපි යම් ක්‍රියාමාර්ග ගත යුතුයි නේද, අපි හඬ නැගිය යුතුයි නේද කියන එක තේරුම් අරගෙන කටයුතු කරනවාද, ඒ වෙනුවට ඒක ඇතුලේ මේ විගාමිකීන් කොටස් කරමින් අපි නෙවෙයි අහවල්ලු මොරොක්කෝ නැත්තම් කල්ලෝ නැත්තම් ඊජිප්සියන්කාරයෝ අරාබිකාරයෝ එහෙම නැත්තම් මුස්ලිම් හාදයෝ ඒ විදියට මේ විගාමිකීන්ම වෙන් කරලා අපි නෑවට අපි හොඳ ළමයි කියන තැනින්ද මේක ගන්නෙ. ඒ අරගෙන එතකොට මේ අපිට අදාළ නෑ වගේ, නැත්තම් අපි සම්බන්ධත් නෑ, අපි අදාළත් නෑ, ඒ නිසා අපි මේවට මොකොත් ක්‍රියාමාර්ගයකට මැදිහත් වෙන්නෙත් නෑ වගේ තැනකින් ඉන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවා මේ අපිට එනකොට හරි ඒ ඔබ මුස්ලිම්ද ක්‍රිස්තියානිද බෞද්ධද කියලා අහන්නේ නැහැ. මාකර කණ්ඩායමකට මැදිහත් වුණොත් ඒක එහෙමයි. දැන් පහුගිය ටිකේ වෙච්ච සිද්ධි බලපුවම එක සෙනගල් තරුණේ, ඊළඟට බංග්ලාදේශ තරුණේ, ඊළඟට මොරොක්කෝ, ඒ වගේ ඉන්දියා, පකිස්තාන්, ඒ වගේ කීප දෙනෙක්. එතකොට ලංකාවටත් ඕකේ හිටමෙට වෙන්න පුළුවන්. මොකද බංග්ලාදේශ ලංකාව කියන්නේ ලොකුවට වෙනස්කම් අඳුර ගන්න පුළුවන් අය නෙවෙයි. හරි, ඒ නිසා මේ ඇඩෙන්ටිටි චෙක් කර කර අනන්‍යතාවය තහවුරු කරගෙන සාකච්ඡාවක් සංවාදයක්ින් පස්සේ පහර දෙනවා හරි මොකක් හරි අටමගලයක් නෙමෙයි වෙන්නේ. ඒ වෙලාවට හරි ඒ වගේ අවස්ථාවකට පත් වුණොත් ඒකෙදී අනන්‍යතාවය අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා අපේ අයට අවධානය කළ යුතු කාරණේ තමයි මේ විදියට මේ අර ප්‍රශ්නේ පොදුවේ අරගෙන ඒ පොදු ප්‍රශ්නෙට පොදුවේ උත්තරයක් හොයන එකට තමන්ගේ දායකත්වය ලබා දෙනවා වෙනුවට ඒක අරගෙන අපු ඒක පළලා ඉරලා මැනලා එහෙම කරන්න යන්න එපා. ඒතර එහෙම කියන අයට තව එකක් මතක් කළ යුතුයි මේ දවස්වල දැන් සමාජ මාධ්‍ය වල සැරිසරනවා. ඒ තමයි පෞගිය කාලේ වෙනකොට මේ මිනිස් ජාවාරම නැත්නම් ෆ්ලුස්සියාරි මාකරි හරහා මේ ලක්ෂ ගණනක් මුදල් අරගෙන ජාවාරමක් ලෙස මිනිස්සු මෙහෙට ගෙන්න පෙක්ගෙන. ඉතින් ඒකෙදි බොහොම ඉහලින් ලාංකීය නමක් කියවෙනවා. එතකොට අර අතනදි නොකියන ලාංකීය නම මෙන්න මෙතනදි කියවෙන්න ගන්නවා. එතකොට ඒ පොදුවේ ඒ සරද්ද නිමල්ද මොකාද කියන එක නෙමෙයි මිනිස්සු මේ සරත්ත නිමල්ව නැත්තම් මේ වෙන හාදේක ගැන උන්ට අවබෝධයක් නැහැ. හරි, මිනිසුන්ට ඔය ඔය ඔය නිවුස් එකෙන් එන්නේ ශ්‍රී ලංකා කියන එක ගැන, ශ්‍රී ලංකාවේ එවුන් කියන එක. හරි, එහෙම නැත්නම් ශ්‍රී ලංකාව මේ අහවල මේ කවුද සිසිර හොඳයි මේ සරත් තමයි අවුල් වගේ තැනකට ඒකොල්ලෝ එන්නේ නැහැ. ඒ අනන්‍යතාවය පුද්ගලික අනන්‍යතාවයේ ඔස්සේ දේවල් බලන්නේ නැහැ. ඒ බලන්නේ පොදු අනන්‍යතාවෙකින්. එතකොට එතනදී පොදු එක තමයි මේ මොරොක්කෝ, මේ ටියුනිස්, මේ ශ්‍රී ලංකා, මේ ඉන්දියා කියන එක. හරි, ඒක ඊට පස්සේ ඒක යට වෙන තැනදී මේ සියල්ලම එක්සණියෙල්ල නේද නැත්තම් විදේශිකයෝ විගාමිකයෝ. ඒ නිසා අර මේකේ අර මොකක්ද ඒක බලන්නේ නැතුව හරි යා මුස්ලිම්ද යා සිංහලද යා දෙමළද යා මොකාද කියලා බලන්නේ නැතුව පොදුවේ අපිට
මුහුණ දෙන්න වෙලා තියෙන තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වය අපි තේරුම් අරගෙන ඊට ඇවහිව පෙළ ගැහුනේ නැත්නම් එකාට එකාට මුහුණ දෙන්න වෙච්ච දවසට තමයි අනේ අපෝයි කියන්න වෙන්නේ.

අද 2026 ජූලි මාසේ 4 වෙනිදා ඇමරිකාව 250 වන ඔවුන්ගේ නිදහස් සංවත්සරය පවත්වනවා. අද 14 වන ලියෝ පාප් වහන්සේ පිළිබඳව යුරෝපා මාධ්‍ය සහ ඉතාලි මාධ්‍ය විශේෂයෙන් කතා බහට ලක් කරනවා.

පාප් වහන්සේ ලම්පෙදූසා දූපතට යන්නේක සහ එහිදී ඔහු කළු ජාතික මවක් සහ දරුවන් දෙදෙනෙක් සමග යුරෝපයේ දොරටුව ලෙස හඳුන්වන 2008 ඉදිකරන ලද මූර්තිය අභියසට ගිහින් ඉන් ඔබට ඔහු යනවා අර පවුල ඒ දොර අසල රඳවලා. ඒකේ පොඩි සංකේතාත්මක කතාවක් තියෙනවා. ඒ තමයි ලම්පෙදූසා කියන්නේ යුරෝපයේ දොරටුව ලෙස සමයි හඳුන්වන්නේ. ඒකට හේතුව තමයි අප්‍රිකානු කලාපයේ සිට යුරෝපයට ඇතුල් වෙන්නට එන සියලු දෙනාටම ළඟම තැන තමයි ලම්පෙදූසා. ලම්පෙදූසා අයත් වෙන ඉතාලියට. එතකොට යුරෝපයේ දොරටුව ලෙස ලම්පෙදූසා හඳුන්වද්දී 2008 වසරේ මේ මූර්තිය ඉදිකරන්නට හේතු වෙන්නේ විශාල වශයෙන් මේ ලම්පෙදූසා මුහුදු තීරයේ විදේශිකයන් අතුරුදහන් වෙනවා, ජීවිතක්ෂයටපත් වෙනවා. මේ වන විට 2014 කළ සංගණනයකට අනුව 35,000 40,000 අතර පිරිසක් මේ මුහුදු තීරයේ ජීවිතක්ෂයටපත් වෙලා තියෙනවා. අප්‍රිකානු රටවල් වල සිට පැමිණෙන අපි නොදන්න මේ සංඛ්‍යාවලට අහසු නොවෙච්ච ඔය වගේ 4-5 ගුණයක් විශාල පිරිසක් ඔය මුහුද තුල, සාගරය තුල තමන්ගේ ජීවිතය තැන්පත් කරගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේ සොහොන් කොට විවෘත සොහොනක් ලෙස පවතින යුරෝපයේ දොරටුව ලෙස හඳුන්වන ලම්පෙදූසා මුහුදු තීරය වෙතට ගිහින් පප්වහන්සේ යාඥා කරනවා. මේක තමයි අද විශේෂ ප්‍රවෘත්තියක් ලෙස යුරෝප මාධ්‍යත් ඉතාලි මාධ්‍යත් හොවා දක්වමින් ඉන්නේ. ඒ අතරතුර අනිත් කාරණිය ලෙස සැලකෙන්නේ ඇමරිකාව තමන්ගේ 250 වන නිදහස් සංවත්සරය සමරන අතරතුර පාප්වහන්සේ මේ විදිහට ඇමරිකානු ජාතිකයෙක් වෙච්ච පාප්වහන්සේ මේ සංක්‍රමණිකයන් පිළිබඳව මේ ආකාරයේ ප්‍රතිචාරයක් දැක්වීමත් සංක්‍රමණිකයන්ගේ සොහොනට ගිහිල්ලා ලම්පෙදූසාවල තියෙන සොහොනට ගිහිල්ලා මල් වඩමක් තැන්පත් කිරීම සහ එතන යාඥා කිරීම පිළිබඳව දේශපාලනිකව අපිට කතන්දරයක් තියෙනවා. ඒකට හේතුව තමයි ඇමරිකාව තමයි මේ ලෝකේ බහුතර ජනගහනයක් අවතැන් කරන්නට දායකත්වයේ සැපෙව්වේ. ඔවුන් නිදහස් ඇමරිකාවක් බිහි කරගෙන වසර 20ක්වත් නිහඬව හිටියේ නැතැන් සිට අදවනතුරු ලෝකේ කොතනක හෝ තමන්ගේ බලපරාක්‍රමයේ පතුරවන්නට යුද්ධ ඇති කරමින් කුමන්ත්‍රණ කරමින් මේ ලෝකය අස්ථාවර කරන්නට, තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා අස්ථාවර කරන්නට කටයුතු කළා. එතකොට ඒ අස්ථාවර ලෝකයේ අස්ථාවර කිරීමේ ඉතිහාසය ඇමරිකාව සමරද්දී ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ රට පිළිබඳව සහ තමන්ගේ අරමුණ පිළිබඳව දේශපාලනිකව කතා කරද්දී එරටේම ඉපදිච්ච ඇමරිකානු ජාතිකයෙක් වන පාප්වහන්සේ ලම්පෙදූසාවල සංක්‍රමණිකයන් පිළිබඳව සහ සංක්‍රමණිකයන් වෙනුවෙන් තමන්ගේ කනගාටුව ප්‍රකාශ කරද්දී ජීවිතක්ෂයට පත්වෙච්ච මිනිස්සු පිළිබඳව දයාවෙන් කරුණාවෙන් යාඥා කරද්දී ඇමරිකාව නැවතත් මේ 25 වන සංවත්සරය ඇතුළෙත් සූදානම් වන්නේ මේ ලෝකය අස්ථාවර කරමින් තමන්ගේ බලය රඳා පවත්වා ගැනීම සඳහා සැලසුම් සකස් කරන්න. මෙන්න මේක දෙපාර්ශවීකම දේශපාලනිකයි. ඒකට හේතුව තමයි ඉතාලිය අද තමන්ගේ දේශපාලන උවමනාව සහ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ජාතිවාදය පාවිච්චි කරමින් ජාතිවාදීය උත්සන්න කරමින් සූක්ෂම වැඩපිළිවෙලක් ගෙන යමින් ඉන්නවා. මෙලෝනි මේකට දායකත්වය සපයන

ප්‍රධාන දේශපාලන බලවේගය බවට පත් වෙලා ඉන්නවා. ඉතාලියේ ජීවත් වෙන විදේශික කම්කරුවා එක දිනයක් නිහඬ වුණොත් ඉතාලිය කඩාවැටෙන බව ඔවුන් හැමෝම දන්නවා. ඉතාලියට විදේශික කම්කරුවා අත්‍යවශ්‍යයි කියන එක ඔවුන් හැමෝම දන්නවා. හැබැයි විදේශිකයාට මේ කම්කරුවාට තමන්ගේ අයිතිවාසිකම් ලබා දීලා යහපත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරලා දෙනවා වෙනුවට මොවුන් කරන්නේ විදේශිකයාව තමන්ගේ උවමනාව වෙනුවෙන් පාවිච්චි කරලා තමන්ට අවශ්‍ය වූ වෙට අර රම්පේ කරපිංචි ඉවත දාන්නා වගේ හොද්දේ ඉවත දාන්නට අවශ්‍ය කරන නීතිමය රාමු සැකසීම. ඉතින් මේක ඇතුලේ ඔවුන් අනියමින් ජාතිවාදය උත්සන්න කරමින් ඉන්නවා. විදේශිකයා නිසා තමයි අපේ රට තුල විශාල බලපෑමක් එල්ල කරමින් ඉන්න ජනකොට්ටාසය ලෙස ඔවුන් හුවා දක්වන්නට උත්සාහ කරනවා. විදේශිකයාට එරෙහි නීති ගේනවා වගේම මතවාදීමේ තලයේදීත් විදේශිකයාව දෙවනි පුරවැසියා ලෙස යටපත් කරන්නට අවශ්‍ය කරන මතවාදය නිර්මාණය කරනවා. තැන තැන සිදුවෙන සිදුවීම් අලලා වීඩියෝ පට නිර්මාණය කරමින් තමන්ගේ ජාතිවාදී අදහස් ප්‍රචාරය කරමින් මෙලෝනියතුළු කණ්ඩායම මේ ප්‍රචාරක තලයේ වැඩ කරනවා වගේම මුස්ලිම් විරෝධයක් වෙනත් ආකාරයකින් නිර්මාණය කරමින් ඔවුන් මේ තමන්ගේ ඉදිරි දේශපාලන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. ඉතින් මෙන්න මේ තත්ත්වයන් තුළ පාප් වහන්සේ මලවුන් සිහි කළාට මේ දේශපාලන මොහොත තමන් වෙත අරගෙන සංක්‍රමණිකයාට විදේශිකයාට සාධාරණ ඉෂ්ට කරන්න බලපෑමක් කරන්න තරම් මැදිහත්වීමක් කරන්නේ නැහැ. ඒක තමයි මෙතන තියෙන දෙබිඩි පිළිවෙත. තමන් පෙනී සිටින ආගම මතින් නොකරන බෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් හොයන්නාසේ තමන් පෙනී සිටින බව පෙන්වුවත් දේශපාලනික වශයෙන් තමන්ට කළ හැකි බලපෑම සිද්ධ නොකර පශ්චත්තාපය පමණක් ප්‍රකාශයට පත් කරමින් සිටීම තක්කඩි ක්‍රියාවලියක් හැටියට අපට අර්ථකථනය කරගන්න පුළුවන්. තමන් උපන් රටට බලපෑමක් කරන්න බෑ වගේම තමන්ගේ බලපරාක්‍රමයේ පතුරවන ඉතාලියතුලේ දේශපාලනයටත් මොවුන්ට බලපෑමක් සිද්ධ කරන්න බෑ. බෑ බැරි වගේමත් මේක හිතාමතාම මගහරිමින් පීඩිතයාව පීඩාවට පත් වෙන්නට අවශ්‍ය කරන පීඩකයාගේ භූමිකාව එසේම තීව්‍ර කරන්නට අවශ්‍ය කරන වටපිටාව පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන තත්ත්වය නිර්මාණය කරලා දීලා ඒක ඇතුලේ පීඩිතයාව තමන්ගේ පැත්තට හරවා ගැනීම සඳහා සහ තමනුත් පීඩිතයා වෙනුවෙන් පෙනී සිටිනවා කියන මිත්‍යා අදහස ජනගත කරමින් මේ හැමෝම තම තමන්ගේ පැවැත්ම තහවුරු කරගෙන ඉන්නවා. ඉතින් ඔන්න ඔය කාරණේ ඇතුලේ අපි විශ්වාස කරන්නේ නැහැ යාඥාවෙන් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. ලම්පෙදූසා වලට එන්නට යුරෝපයට ගොඩබසින්නට ඇවිත් ඒ මුහුදේ මැරෙන මිනිසුන්ව තවදුරටත් මේ ආඥාවලින් වළක්වා ගන්නට හැකියාව ලැබෙයි කියලා අපි හිතන්නේ නැහැ. මේකට තියෙන්නේ බොහොම බරපතල මැදිහත්වීමේ දේශපාලන උවමනාවක්. අන්නේ උවමනාව දේශපාලන මැදිහත්වීම නොකරන තාක්කල් අපට මේ මලමිනි ගැනගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ කතාබහ අර හුදු සැමරුමක් යාඥාවක් වෙනුවෙන් නිර්මාණය වුණු කතාබහක් මිස පවතින ජාතිවාදී දේශපාලනය වෙනස් කිරීමටත් ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි උම්මන්තකයන් තමන්ගේ පැවැත්ම උදෙසා ධනවාදයේ පැවැත්ම උදෙසා කරන මැදිහත්වීම නැවැත්වීමට
පීඩිත ජනතාව ඒ පීඩාවෙන් මුදවා ගන්නට සාධාරණ ලෝකයක් සාධාරණ සමාජයක් නිර්මාණය කරන්න මැදිහත් වීමක් නොකර කරන මේ සියල්ල පුස්සක් ලෙස දකින්න පුළුවන්.

ඉතින් ලංකාව පැත්තට අවධානය යොමු කරොත් එහෙම මේ දවස්වල මොනවාද වෙන්නේ? ඉතින් ලංකාවේ නේද? ඔබ දන්නා මේනකොට ගොවියෝ පාට බැහැලා සැලිත ප්‍රමාණයකින් උද්ඝෝෂණයක් කරනවා තමන්ට සාධාරණ මිලක් වියවලට ලබා දෙන්න නැත්තම් සාමයක් ලබා දෙන්න තමන්ගේ කෘෂිකර්මාන්තයට වීවගාවට කියලා. එතකොට ආණ්ඩු එක එක බයිලා කියමින් දැම්ම වී කැපෙන්න ඊයසෙන් එනකොට අපි ඒකට සූදානම් වෙනවා. දැන් තමයි කැපෙන්න ගන්නෙ. ඔය තියෙන්නේ පරණ අංගම් හිටපු වී. ඒවා ගොවියෝ නම් එහෙම වී තියාගන්නේ. ඔය වෙලෙන්දු තමයි ඔය වී තියාගෙන දැන් මේ මිල වැඩි වෙනකන් ඉඳලා විකුණන්න බලාගෙන දැන් ඔය කෙලවගෙන ඉන්නේ. ඒ නිසා තමයි පාට බහින්න වගේ අමු ගොන් හරක් කතා කියන්න රන් තියෙනවා. ඒතොර එනම් තවයුම් මේද විශාල මුදලා ඉල්ල වී හරි ටොන් ගණන් අරගෙන ගබඩා කරගෙන තියෙන එකට මොකද කියන්නේ? මේ ගොවියෙක් තමන්ට පුළුවන් නම් වී ටිකක් තියාගෙන ඒක ඒකේ හොඳ මිලක් එනකොට විකුණ ගන්න. ඒක ඇති වැරද්ද මොකද? ඒ කියන්නේ වී ළඟ තියාගන්න එක මේ වැරද්දක්ද ලංකාවේ? අර රූම් තෙල් පෙට්‍රල් ටිකක් තියාගත්තාම ගිහිල්ලා එන අර මහා පරිමාණ මේ ජාවාරංකාරයෙන් තත්ත්වය එකක් තමන්ගේ මතු මේ ආරක්ෂාවට හරි මොකට හරි ලීටර් 5ක් 10ක් 15ක් 20ක් 25ක් ගෙදරක තියාගන්න එක ඒක මහා අපරාධයක්. අර මොකාටද ඒකට ලඟ වෙන්න බැරුව ගියයින් පස්සේ තමන් ළඟ ඉන්න නේද අර අහිංසකයව මිරිකන එක තමයි ඔය හීනමාන මේ සහිත මිනිසුන්ගේ ක්‍රියාකලාපය. ඉතින් කොහොමනත් ඒ ගොවි කතාව එහෙම යනකොට අනිත් පැත්තෙන් ශිෂ්‍යෝ එනවත පාට බහින්න ආරම්භ තියෙනවා. මොකද අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මේ ඉතිහාසයක් පුරා නිදහස් අධ්‍යාපනය රැක ගන්න පෞද්ගලිකකරණයට එරෙහිව සෞඛ්‍ය රැක ගන්න ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරපු පක්ෂයක්. එතකොට අද වෙනකොට කිසිම හිරිකිතයක් නැතුව ඒක කරපින්නාගෙන යන්න ඒකට ඉඩ දෙන්න දැන් ගුරුෘතියේ ඉඳලා පාසල් අධ්‍යාපනයේ ඉඳලා විශ්වවිද්‍යාල පුද්ගලීකරණයේ ඉඳලා වෛද්‍ය උපාධිය විකුණන තැනට වෙනකම් දැන් මේක ගෙනල්ලා තියෙනවා. ඒතොර අර හැමදාම වෙන්නේ ඕක තමයි. ඒ කියන්නේ අර යම් විදියකට කවුරු හරි ලබා කරගන්න උත්සාහ කරලා බැරුව ගියාම ඒකට විරුද්ධ වෙන එකා ඉන්නවනේ. ඌව ෂේප් එකේ මාකරකමේකට අල්ලගත්තයින් පස්සේ ඌලවාර ඌ විරුද්ධ වෙච්ච සීරම කිසිම හිරිකිතකින් තොරව කරගන්න පුළුවන්. මොකද ඌට දැන් තියෙන්නේ අර බලේ එම නේද? ඒ බලේ දුන්නේ ජනතාව හිතනවා ජනතාව තමයි බලේ දුන්නේ කියලා. ජනතාව තමයි ඡන්දේ දුන්නේ. හැබැයි බලේ සම්බන්ධයෙන් සාකච්ඡාවේදී ඒ අය දාගත්ත වෙන ඩීල් එකක් වෙන අයත් එක්ක ඒ දාගත්ත ඩීල් වල හැටියට තමයි ඒකොල්ලෝ විශ්වාස කරන්නේ. ඈ බලේ ලැබුණේ එහෙම බලේ පවත්වගෙන යන්න එහෙම ඒ ඩීල් එකත් එක්ක ඉස්සරහට යන්න ඕන කියන කාරණේ. ඉතින් මෙතනදී ඊයේත් මේ අපිට මට පොඩි සංවාදයකට මුණ දෙන්න සිද්ධ වුණා. මේ හිතවත එක්ක අමුලා ඉතින් පොඩක් ආගිය තොරතුරු කතා කරනකොට දේශපාලනය අනිවාර්යෙන් කතා වෙනවා. ඉතින් මම දන්නවා අපි දේශපාලනයත් එක්ක මෙතන සම්බන්ධයි කියලා. ඉතින් අයියනේ මොකද මේ ආණ්ඩුවත් යන්නෙම මුකුත් වෙනසක් නැහැනේ. අර පර්ණේවම නෙවෙන්නේ. මොකද මේ කිඳ මන්ද කිව්වහම ඉතින් ඒකට මොකද්ද දෙන්නේ උත්තරේ? ඉතින් ඒක තමයි දැන් අපි බලාපොරොත්තු වුණාට වෙනස් වෙයි කියලා දේවල් වෙනස් වෙලා නැහැ කියන එක තමයි පර්ණ එකම නැවත වෙනවා කියන එක තමයි ප්‍රශ්නේ තිබුණේ. ඒකට හේතුව කොහොමද විග්‍රහ කරන්නේ? ඒකට හේතුව විග්‍රහ කරද්දී අපිට ගොඩාක් දේවල් කියන්න පුළුවන්. හැබැයි කෙටියෙන් තේරුම් ගන්න පහසුවට නේද මේ අපි පොඩියෙන් කිව්වොත් එහෙම ඉතින්
අපේ දේශපාලනේ නේද ගත්තොත් එහෙම රටක තියෙනවනේ රට ඕනම රටක යම් ආර්ථිකයක් තියෙනවා. ඒතකොට ඒ යම් ආර්ථිකය මෙහෙවන්න නේද මෙහෙවුම් යාන්ත්‍රණයක් තියෙන්න ඕනේ. ඒතකොට ඒක රජය වෙන්න පුළුවන් නේද? ඒක බැංකු පද්ධතිය වෙන්න පුළුවන්, ඒක ව්‍යාපාරික පද්ධතිය වෙන්න පුළුවන්. එතකොට හැම වෙලාවෙම මේ රටේ ආර්ථික අවශ්‍යතාවය, රටේ අවශ්‍යතාවයන් නේද, මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සපුරන එක, එක්කෝ නිෂ්පාදන සේවා හෝ වෙළඳාම වලින්නේ ඕක වෙන්නේ. එතකොට ඒ වලින් තමයි ලාභ ලබන්නේ, ඒ වලින් තමයි මිනිස්සු ධනිය උපයන්නේ. එතකොට අපේ රටේ සුද්දගෙන් පස්සේ ඇතිවෙච්ච ඒ වෙළඳ පැලැන්තියයි ඒ ධනපති පන්තිය නේද, ඒ ජාවාරංකාරයෝ අතේ තමයි මේ දක්වාම අපේ රටේ තියෙන මූලික නේද වෙළඳාම තියෙන්නේ. ඉතින් අපේ රට දේවල් ආනයනය කරන්නේ, අපේ රටේ දේවල් රටේ යවන්නේ එක කොටසක්. හරි, අපේ රටේ කර්මාන්ත මොනාහරි තියෙනවනම් ඒක කොටසක් අතේ. ඒ විදිහට යම් පන්තියක්, යම් පැලැන්තියක් තමයි මේ අපේ රටේ ආර්ථිකය හසුරවන්නේ. ඒක ඇතුලේ කෑල්ලක ආණ්ඩුව ඉන්නවා. ඊළඟට අනිත් පැත්තෙන් ආණ්ඩුව අතේ තියෙන යම් කොටස්, හරි, ඒවා ලාභ ලබන ව්‍යාපාර බවට පත් කරගන්න පුළුවන්, ඒකට කෑදර කමින් ඉන්න දේශීය විදේශීය ධනපතියෝ නැත්තම් ආයෝජකයෝ බලන් ඉන්නවා. මොනවාද ඒ? එක පැත්තක් සෞඛ්‍ය, අනිත් පැත්තෙන් අධ්‍යාපනය, අනිත් පැත්තෙන් ඉඩම්, අනිත් පැත්තෙන් ඒ වගේ මෙතෙක් වෙළඳ පොළට නිදහස් නොකරපු දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් ආණ්ඩුවේ පාලනයට තියෙන්නේ. ඒවා නිදහස් කරගත්තොත් ඒවා අතිවිශාල ලාභ ලබන දේවල් බවට පත් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට දැනටත් ආර්ථිකයේ හසුරුවන සහ තවත් ඒ අය අතටපත් නොවෙච්ච නමුත් ලාභ ලැබිය හැකි ව්‍යාපෘති තමන් සතු කරගන්න අවශ්‍ය කරන පිරිසක් ඉන්නවා. ඒ පිරිසට හැමතිස්සෙම අවශ්‍යයි මොකද්ද? රටේ පාලකයන් එක්ක, ඒ කියන්නේ රටේ ආණ්ඩුවක් තමයි, රජය තමයි ඒක පාලනය කරන්නේ සහ ඒකට අවදල් කරන නීති රීති සම්පාදනය කරන්නේ. එතකොට තමන්ට වාසි වෙන විදිහට ඒක තියාගන්න නම් පාලකයා එක්ක හොඳ යහපත් ගනුදෙනුවක් තියෙන්න ඕනේ. එතකොට පාලකයා සහ ව්‍යාපාරිකයා, නැත්නම් මේ ව්‍යාපාරික පැලැන්තිය නිතරම ගජ මිතුරු වලල්ලක ඉන්නේ. එතකොට පාලකයා අර ගජමිතුරු නැත්නම් ඒ ධනපති වලල්ලට තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න බාධා නොවන ආකාරයට, ලාභ උපයන්න හැකි ආකාරයට අවශ්‍ය කරන පසුබිම ලෝ ඇන් ඕඩේක පරිපාලන ක්‍රියාවලිය නේද, බදු ක්‍රියාවලිය, නීති රීති, ඒ දේවල් ටික සම්පාදනය කරන එක, පවත්වාගෙන යන එක පාලකයන්ගේ පැත්තෙන් කරනවා. එතකොට ඒකට අර අය පාලකයන්ට තමන්ගේ උපහාරය, අනුග්‍රහය ලබා දෙනවා. මේ විශේෂයෙන්ම ඔය නේද අපි දකිනවානේ දැන් මේ වෙනකොට දේශපාලකයෝ කොහොමද තමන්ට නොතිබිච්ච දේවල් අත්පත් කරගෙන තියෙන්නේ, ධනිය ගොඩ ගහගෙන තියෙන්නේ, වරප්‍රසාද භුක්ති විඳින්නේ, එහෙම නැත්නම් ඊළඟ මැතිවරණයට යනකොට අතදී ගැරලා මුදල් වියදම් කරලා ඡන්ද ඩැහ ගන්න අවශ්‍ය කරන මොළ හෝදන ප්‍රචාරක වැඩේට අතිවිශාල ධනස්කන්ධයක් වියදම් කරන්නේ. එතකොට අන්න ඒ දෙක හැමතිස්සෙම එකට යා වෙලා තියෙනවා කියන එක තමයි මට කියන්න ඕනේ. එතකොට එහෙමනම් දැන් මගේ ප්‍රශ්නේ වුණේ දැන් පෞගේ කාලෙම පාලකයෝයි ඒ චෞර වලල්ලයි ධනපතියෝයි සේරම එකට වැඩ කරේ. එතකොට මේකේ වෙනසක් බලාපොරොත්තු වුණා නම් දැන් ඕක කැඩෙන්නේ, මේ සම්බන්ධතාවයේ කැඩිලා එනේ. මෙතෙක්කල් අපේ පාලක පන්තිය ගජමිතුරු කරගෙන හිටියේ සහ පාලක පන්තියේ සේවය ලබා දුන්නේ ඔය කියන ධනපති වලල්ලට නම් ඒකත්